0: 3ZZZ Radiothon.
1: Donate now to the 3ZZZ Radiothon. Show your support for your favourite program. With your help, we can continue to bring you the stories that matter, the music you love, and news in your language. Help empower the voices of multicultural communities. Your donation is tax deductible, so give what you can for your community. To donate, head to our website, 3zzz.com.au, or call us now on 9415 1923. Thank you for your support.
0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM, broadcasting in your language.
2: The following program is in Sinhalese.
3: දරුවෙකුගේ මුලේ වර්ධනය ආසන්න වශයෙන් 90%ක් ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපෙන කින්ඩර් අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර දෙකක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර් හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.go.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
4: ඔබ අපදාවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්නා සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
5: Proud sponsor of 3ZZZ, 92.3 FM.
6: රේඩියෝ තුනේ 2026 3ZZZ මෙය ඔබේ ගුවන්විදුලි නාලිකාවයි. ඔබේ හඬ, ඔබේ පණිවිඩය, ඔබේ ප්‍රජාව. වසර ගණනාවක් පුරා 3ZZZ ගුවන්විදුලි සේවය ලෝ පුරා විසිරී තිබෙන විවිධ ප්‍රදේශවලින් සංගීතය, දැනුම සහ ජන හඬ ඔබ වෙත ගෙන එන ලදී. 92.3 FM ඔස්සේ මෙල්බන් නුවර සිට ප්‍රජා ගුවන්විදුලියක් ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් තොරව පවතින්නක් නොවේ. මේ ඔබේ හඬ ලෝට ඇසෙන්නට සැලසීමේ වාරයයි. අදම 3ZZZ රේඩියෝ තුන් වැඩසටහනට සහාය වන්න. එමගින් විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මෙම ප්‍රජා ගුවන්විදුලි සේවාව අඛණ්ඩව දේශීය සහ සාර්ථක පවත්වාගෙන යාමට දායක වන්න. මන්ද ඔබ පරිත්‍යාග කරන සෑම මුදල් ඒකකයක්ම ඔබේ ප්‍රජාවේ හඬ ගුවන් තරඟ ඔස්සේ අඛණ්ඩව රැගෙන යාමට උපකාරී වන බැවිනි. අදම 3ZZZ වෙබ් අඩවිය හරහා පරිත්‍යාගයක් කරන්න. නැතහොත් 94.15.19.23 අංකය අමතන්න. සම්බන්ධ වී සිටින්න ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලසන්න. ඔබේ ප්‍රජා ගුවන්විදුලිය සමග එක්ව සිටින්න. 3ZZZ ලෝකයේ ඔබ වෙත සමීප කරයි.
7: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබසේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසෝම් හි ඇත. චිසෝම් සොයා දැන්ම අයදුම් කරන්න. චිසෝම් වඩා යහපත් වෙනසකට. RTO 0260.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
3: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තිය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තිය මාවත හැටගස්වා ගන්න. වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM. Every culture, every voice,

අද උදෑසන ධම්මචින්තාව පවත්වන්නේ ඩැන්නිනොන් නිසල අරණ භාවනා මධ්‍යස්ථාන අධිපතිනි ගරුතර පූජ්‍ය පොල්චින්තා මෙහෙණින් වහන්සේ විසින්.

0: තෙරුවන් සරණයි. අද දවසේ ධම්ම චින්තාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් 26 වෙනිදා 19 වෙනි වතාවට ජාත්‍යන්තර භික්ෂුණී දවස සැමරුව. ඒතර මේ දවස් කීපයකට ඉස්සෙල්ලා සැප්තැම්බර් 26 ඉන්ටර්නැෂනල් භික්ෂුණී දේක යෙදිලා තිබුණා. ඒතර අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමී රහතෙරණින් වහන්සේ ඒ භික්ෂුණී භාවය ලබාගෙන එතන ඉඳන් රහත් වෙලා ලෝකෙට ඉමහත් සේවාවක් කෙරුව කාන්තාවන් වෙනුවෙන් ඒ ආදර්ශමත්ව ඒ පිරිමි අයට වගේම කෙලෙස් දුරු කරලා රහත් වෙන්න පුළුවන් කියන එක පෙන්නලා ඒ කාලේ බමුණන්ගේ තිබුණ මතයක් මේ පිරිමි අය තමයි ඉහළම අය ගෑනු කියන්නේ උයන්නයි ගෙදර සුද්ධ කරන්නයි ළමයි හදාගන්නයි විතරක් හොඳ එයාලගේ ශ්ලෝකෙකුත් තියෙනවා ගෑනුන්ගේ මොලේ හැන්දි මිටේ කියලා බත් ඇටේ දුනද කියලා බලන්න විතරයි යාලට දන්නේ කියලා ඔය වගේ එක එක ශ්ලෝක වලින්ම ගෑනු අය විතාම් පහලට හැරලා තිබුණා. එහෙම වකවානුවකදී තමයි බුදුජාන් වහන්සේ කාන්තාවන්ටත් අත දුන්නේ විමුක්තිය ලබා ගන්න විදින සියලු දුකෙන් මිදෙන්න. ඉතින් සමහර අය කියනවා බුදුජාන් වහන්සේ කාන්තාවන්ට මේ මහානකම දෙන්න අකමැති වුණා කියලා. බුදුජාන් වහන්සේ එහෙම කාන්තාවන්ව උපසම්පදා කරලා පැවිද්දට ගන්න අදහසක් තිබුණේ නැත්තම් මම හිතන්නේ බුදු කෙනෙක් කිසි දවසක බුරු කියනවා කියලා සසරේ අහලා තියෙන බෝධිසත්ත්ව චර්යාව පටන් ගත්තු දා ඉඳලා බොරුවක් කියලා නැහැ කියලා. ඒතර බුද්ධත්වයට පත් වෙච්ච පළවෙනි දවසේම මාරයට කියන්නේ මම බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස හදලා එයාලව ශක්තිමත් කරලා අන්වාද වැරදිවාද ඛණ්ඩණය කරලා මේ සද්ධර්මයේ රජ කරන්න පුළුවන් තත්ත්වයට මගේ දරුවෝ ආවහම බික්කු බික්කුණී කියන සිව්වණක් පිරිසම තමයි මම පිරිනිවන් පාන්නේ කියලා. එතකොට බුද්ධත්වයට පත්වෙද්දිම බුදුජාන් වහන්සේගේ හිතේ තිබිලා තියෙනවා මේ ගෑනුන්ට පිරිමින්ට කියලා වෙනසක් කරන්නේ නැතුව සියලු දෙනාට පිහිට වෙන්න දුකින් මිදෙන්න. එතකොට මේ වචනේ මේ විදිහටම බුදුජාන් වහන්සේ ක්‍රියාත්මක කෙරුව සුදුසු කාලේ ආවහම කාන්තාවන්ට පැවිද්ද ලබා දීලා. සරියුත් හාමුදුරුව කීප පාරක්ම බුදුජාන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ විනය පනවන්න කියලා. ඒතර බුදුජාන් වහන්සේ කියනවා නෑ නෑ නෑ තාම අවශ්‍ය නෑ සාරිපුත්ත කියලා. බුදුජන් වහන්සේ විනය එතකොට පනවන්නේ විනය පනවන්න ගන්න අවුරුදු බර ගාණක් ගියාට පස්සේ ශාසනය. ඒ අවශ්‍යතාවය හටගත්තම විතරයි ඒක කරන්නේ. බුදුජන් වහන්සේ කවුරුත් කියන පළියට කරන්නේ. එතකොට ප්‍රජාපති ගෝතමී බිසවුන් වහන්සේ ඇවිල්ලා පැවිද්ද ඉල්ලුවට මාලිගාවෙන් කෙලින්ම එළියට බහැලා ඇවිල්ලා බුදුජන් වහන්සේ කියන නාරුචි ගෝතමිය නාරුචි කියලා අපේ සිංහල වචනයක් ඒක. මේකට රුචි කරන්න එපා. මේ රූක්ෂ ප්‍රතිපදාවට රුචි කරන්න එපා. ඔබතුමිය බොහොම සුකුමාර සිව්මැලි රජසපත් එක්ක ජීවත් වෙන බිසවක්. කොහොමද මේ බිසවක් කැලෑගානේ ඇවිදින්නේ, කැලෑගානේ ඉන්නේ, පිණ්ඩපාතෙන් යැපෙන්නේ? ඉතින් නාරුචි කියලා කියන්නේ. ඉතින් කවුරු හරි කියනවා නම් බුදුජන් වහන්සේ කාන්තාවට පැවිද්ද ලබා දෙන්න බෑකුව එක සම්පූර්ණ වැරදි ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. හරි වචනේ තමයි පාලියේ තියෙන නාරුචි කියන එක. මේකට රුචිකත්වයක් ඇති කරගන්න එපා. ඒකට හේතුව තමයි මේ ගමන ඉතාම දුෂ්කර ගමනක්. ඔබ වගේ මේ සුකුමාර සිව්මැලි සැපෙන් කියන්නේ ස්පොයිල් වෙච්ච කෙනෙක්ට මේ වැඩේ කරන්න අමාරුයි. ඒකයි කොහොම හරි ඊට පස්සේ ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ ඇතුළු තවත් ශාක්‍ය කාන්තාව 500ක් ඒ රජසප අතහැරලා දාලා කහ සිවුරක් ඇඳගෙන මේ සෙරෙප්පුත් නැතුව පයින්ම යනවා බුදුජාන් වහන්සේ වයිසාලියට වඩපු අඩිපාර කැලෑම ගොස්සේ. එතකොට එදා බුදුජාන් වහන්සේ පැවිද්ද දෙනවා. ඒකට හේතුව තමයි දැන් ඒ අය ඔප්පු කරලා පෙන්නුවා අපිට පුළුවනි මේ ජීවිතේ දරන්න. මාස කීයක් යන්නේ නැද්ද වයිසාලියට යනකම් යන්නේ මේ විදිහට පා ගමනින්. අනික එක 500ක් දෙනා පැවිද්ද ඉල්ලනකොට ඒක සමාජීය අවශ්‍යතාවයක් වෙලා. ඒතර බමුණන්ට කටකතා හදන්න බෑ. ඕන්න අම්මා නැතුව ඉන්න බැරුව අම්මා මහාන කරගත්ත කියලා බමුණන්ට කියන්න බෑ. දැන් මේක සමාජීය අවශ්‍යතාවයක්. 500ක් එක්ක ආවෙත් හොඳම තැනට වයිසාලියේ තමයි. වජ්ජි රජුරෝ තමයි බුදුජාණන් වහන්සේට හරිම ආදරේ හරිම භක්තියක් තිබුණා. බුදුජන් වහන්සේ හරිම කැමති වෙච්ච ප්‍රදේශයක් තමයි මන්නේ මේ වයිසාලිය. එතම මේ භික්කුණීල 500 උපසම්පදා කරලා උන්වහන්සේ අවස්ථාව ලබා දුන්න හරි කාලයාවම වෙලාවාවම මේ හැමෝගේම ආරක්ෂාව රැකවරණය යටතේ ඉඳලා උන්වහන්සේටත් කෙලෙස් දුරු කරගන්න ඉතින් ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ ප්‍රදානව අනික හැමෝ මේක කරලා පෙන්වුවා 500ම රහත් වුණා. ඉතින් මේකේ පෙන්නනවා අපි කාටත් එහෙම වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් අද වෙනකොට ඉන්ටර්නැෂනල් භික්කුණී ඩේ එකක් තියෙන්නේ එදා කාලේ භික්කුණී ලිනේජ් එක අද වෙනකන් අරගෙන ආපු නිසා. දැන් මමත් උපසම්පදා වෙලා ඕල්මෝස්ට් අවුරුදු 16කට කිට්ටු වෙන්න වෙනවා. ඒතකොට ලංකාවේ ඉන්න උපසම්පදා වෙච්ච භික්කුණීලා අදටත් 18 2000ට කිට්ටු වෙන්න. දැන් රජයෙන් පිළි අරගෙන තියෙනවා ඒ IDN ටික හදලා පිටරටවල අනික් රටවලත් ඉන්නවා භික්කුණීලා. ඉතින් හරියට අර ජුරාසික් පාක් එකෙන් නැගිටලා ඇවිල්ලා වගේ තමයි. කෙසේ වෙතත් මේක තමයි භික්කුණීලාගේ හිස්ට්‍රි එක. ඉතින් අපි දකිනවා අදටත් ලෝකෙ හැම තැනම ආයි කවුද මහායානද තේරවාදද කියලා නෑ, භික්ෂුන් වහන්සේලා වගේම ඊට සමගාමීව මහා ධර්ම දූත සේවයක් කරනවා මේ භික්ෂුණීන් වහන්සේලාත්. ඉතින් බුදුජන් වහන්සේගේ කාලෙම මහායාන තේරවාද කියලා තිබුණේ නෑ. බුදුජන් වහන්සේ කිව්වේ භික්කු භික්කුණී උපාසක උපාසිකා. ඊට පස්සේ අපි හදාගත්තු කොටස ඒක වෙනම කතාවක්. ඉතින් කෙසේ හෝ වේවා අද දවසේ මේ කතාව මතක් කරන්න යෙදුනා. ඒක ඉතිහාස කතාවක්, ඒ වගේම අපිට තාම වැදගත් කතාවක්. මොකද ගොඩක් වෙලාවට ගොඩක් අය අහනවා අදට භික්කුණීලා ඉන්නවද කියලා, මේ හිටපු භික්කුණීලාට මොකද උනේ කියලා. ඉතින් අපි දන්නවා අදටත් භික්කුණීලා මේ ලිනේජ් එකේ ඉඳන් පැවතෙනවා, ලෝකෙ හැමතැනම තියෙනවා. ඒ නිසා තමයි ඉන්ටර්නැෂනල් භික්කුණී ඩේ එක වෙන් කරලා තියෙන්නේ. ඒ ජීවත් වෙන අයට ඒක සෙලිබ්‍රේට් කරන්න ආදි මුතුන් මිත්ව සිහිපත් කරලා ඒ දිරිය, ඒ වගේම උත්තම රහත් තෙරණින් වහන්සේලව සිහිපත් කරලා අද කාලේ ඉන්න අය මේක සෙලිබ්‍රේට් කරනවා. ඉතින් එදත් සැප්තැම්බර් 26 යුනයිටඩ් තේරවාද භික්කුණී සංඝ ඇසෝසියේෂන් එකනුත් ගොඩක් වැටසටහන් තිබ්බා, අනතැන් වලත් තිබුණා. ඉතින් මම හිතනවා මේ අයටත් අද දවසේ මේ කරපු සාකච්ඡා උදව්වක් උපකාරයක් වෙන්න ඇති කියලා. මේ කාලේ භික්කුණීලා සම්බන්ධයෙන් සිදුවෙන කතිකාවත් වලදී හරි විදියට හරි දේ දැනගන්න ඒ අවබෝධය වඩා ගන්න හොඳයි. එහෙනම් බාධාවක් කරගන්න එපා. කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන එක සියලු දුකින් මිදලා උතුම් නිවනට සැනසෙන්න මටපත් වෙන්න අපි සියලු දෙනාටම පුළුවන් බව තමයි බුදුජාන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපේ කාරුණික බුදුජාන් වහන්සේ අපි සියලු දෙනාට මත හිත දුන්න අපේ යුතුකම තමයි මේ ධර්මයේ ඉගෙනගෙන සියලු දුකින් මිදලා උතුම් නිවනටපත් වෙලා අන් අයට දුකින් මිදෙන්න මඟ පෙන්වන එක. හොඳයි එහෙනම් ඔබ සැමටම දෙරුවන් සරණයි, සුපත් වේවා.
1: මේ ත්‍රිචබස ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: අද සාමාන්‍ය සමයේ 27 ඉරුදින සම්විධානන් වහන්සේගේ සුභවදන අද අපි හැම කෙනෙකුටම ප්‍රබල පණිවිඩයක් දෙනවා. ජේසුස් වහන්සේ නැවතත් ජනතාව අමතමින් උන්වහන්සේ උපමාවක් ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ ඉගැන්වීම් බොහෝ අවස්ථාවන්වල උපමාවල් මගින් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. මේ උපමාවෙන් ස්වාමින් වහන්සේ පවසන්නේ එක්තරා වතු හිමියෙක් මිදිවත්තක් වවා එය වටේට වැටක් බැඳලා මිදි යන්ත්‍රයක් සවි කරලා මුරට්ටාලයකුත් ඉදි කරලා එය ගොවීන්ට අඳේට දීලා පිටරට යනවා. ප්‍රේමවන්තේනි, මෙය අහඹු සිදුවීමක් නෙමෙයි. ජේසුස් වහන්සේ ජීවත්වුණු කාලේ උන්වහන්සේ මේ දේ හොඳටම දැක්කා. එදා සමාජයේ සිදුවෙන ආකාරය, මිදිවතු හිමියන් ඔවුන්ගේ ඒ මිදි වගාව තව තවත් වැඩි කරගන්නට ඔවුන් උපක්‍රම යෙදුවා. ස්වාමින් වහන්සේ ඒ උදාහරණයක් කොටගෙන අද අපිට උන්වහන්සේගේ දේවධාර්මික පණිවිඩය අපිට ඉදිරිපත් කරනවා. ස්වාමින් වහන්සේ පවසනවා මේ මිදිවතු හිමියා තමන්ගේ අස්වැන්න කොටස ලබා ගන්නට දාසයන්ව ගොවීන් වෙතට එවනවා. ඒක සාමාන්‍යයෙන් මිදිවතු හිමියාගේ අයිතියක්. ඒ අයිතිය දෙන්නට ඕන. ඒක බලෙන් තබා ගන්නට බෑ. මේ ගොවීන් මේ මිදිවතු හිමියාගේ දාසයන්ට පහර දෙනවා, තලනවා, සමහර අයව මරනවා. ඔහුගේ අස්වැන්න කොටස ඔවුන් දෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී නැවතත් ඊටත් වඩා දාසයන් ගොවීන් වෙතට එවනවා. මේ අවස්ථාවේදී මොකක්ද වෙන්නේ? මේ ගොවීන් මේ දාසයන්ටත් පෙරලෙසම සලකනවා, සමහර අයව මරලා දානවා. වතු හිමියා අවසානයේදී කල්පනා කරනවා, මම මගේ පුතාව යවනවා මේ ගොවීන් වෙතට. මගේ පුතා නිසා ඒකමටවත් සලකලා ඔවුන් අස්වැන්න කොටස දේවි. මේ විශ්වාසයේ පිට පුත්‍රයාව එවනවා. පුත්‍රයාව දකින ගොවීන් මොනවද කරන්නේ? මේ උරුමකාරයා මොහු මරලා මොහුගේ උරුමය අපි ගමු කියලා ඔහුව මරලා දානවා. ප්‍රේමවන්තේනි, කුමක්ද සිද්ධ වෙන්නේ? ස්වාමින් වහන්සේ අහනවා ඔවුන්ගෙන්, මේ ස්වාමියා නැවත පැමිණි අවස්ථාවේදී මේ ගොවීන්ට මොනවද කරන්නේ? ප්‍රේමවන්තේනි, එසේනම් ඒ ගොවීන් අතර අපිත් ඉන්නට පුළුවන්. ඒ නිසා අපි කොහොමද ස්වාමින් වහන්සේව පිළිගන්නේ? අපේ ජීවිතේ දෙවියන් වහන්සේව අපි පිළිගත් හා සමානයි. අද ස්වාමින් වහන්සේගේ වචනය තුළ අපිට දෙන පණිවිඩය හරිම ප්‍රබලයි. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ මේ සිද්ධිය තුළ අපි හැම කෙනෙකුටම නැවතත් අනාවරණය කරනවා, දෙවියන් වහන්සේ විසින් මේ ලෝකයට එවන ලද උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, උන්වහන්සේව මනුෂ්‍යයන් හැටියට අපි ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේව කුරුසේ ඇන ගැහුවා. ඒ වගේම නොයෙකුත් වදවේදනා වින්ද අවසානයේදී අපි වෙනුවෙන් ජීවිතේ පූජා කළා. ප්‍රේමවන්තේනි, ඒ ජීවිතේ පූජා කළ ඒ පිරිසිදු යාගය දැනුදු අපි සිදු කරනවා ස්වාමින් වහන්සේ සිහිවන පිණිස. එසේනම් අපි හැම කෙනෙක්ම මතක තියාගනිමු, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අභිමතය පරිදි සෑම දෙයක්ම ඉෂ්ට කරන්නේ. උන්වහන්සේගේ කොටස අපි දෙන්නට ඕන. ඒ බලෙන් අපිට තබා ගන්නට බැහැ. ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙක්වම සර්ව සාධාරණ විනිශ්චය කරනවා. ඒ විනිශ්චය කවදාවත් වැරදි වෙන්නේ නැහැ. අද උන්වහන්සේ කියනවා නැවත ශ්‍රාවකයන්ට කතා කරලා, ගෘහ ශිල්පීන් ඉවතලු ගලම කොනේ ප්‍රධාන ගල වී ඇත. ස්වාමින් වහන්සේට දුක් වේදනා දීලා කුරුසේ ඇනගසා මරලා දැම්මා. නමුත් උන්වහන්සේ නැවත උත්තාන වුණා. ඒ උත්තානය තුළ තමයි උන්වහන්සේ කොනේ ප්‍රධාන ගල බවට පත් උනේ. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ගේම ගැලුම් කරුවානන්, අපිට විමුක්තිය ගෙන දෙන විමුක්තිදායකයානන්, ඒ ස්වාමින් වහන්සේවයි අපි අනුගමනය කරන්නට ඕන. ඒ ස්වාමින් වහන්සේ අනුවයි අපි යන්නට ඕන. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිහිටවන්නට අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේව මහිමයට පමුණුවන්නට ඕන. ඒ සමිධානන් වහන්සේගේ බලය ශක්තිය අපගේ ජීවිතේ අපි අත්දකිමු. උන්වහන්සේ ගැලවීමේ සැලැස්මට අපි හැම කෙනෙක්වම එකතු කරවනවා නියම ඵල උපදවන ජාතියක් ලෙස. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහොත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.
1: You're listening to 92.3 FM, Radio 3000. Me, 3000 at Guan Vituliye, Sinhala Seva. FM, Anu Dekai, Tashmatuna.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් මස් කාලයේ සෑම සෙනසුරාදා දිනකම සවස පහට භාවනා වැඩසටහන හා පූජාවෙන් පසු රාත්‍රී අටට ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙයි. මස් කාලයේ සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී අටට ධර්ම සාකච්ඡාව පැවැත්වෙයි. වැඩි විස්තර සඳහා ආමතන්න විහාරස්ථානය 97.2.6.2.7.5 දාම් නිකේතනයේ යුරෝ. පස් කාලය තුළ සැම ඉරිදාවකම පසුරු පහේ සිට හය දක්වා ධර්ම දේශනය පැවැත්වේ. දහම් නිකේතනයේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම වාර්ෂික සෙත් පිරිත් දේශනය ඔක්ටෝබර් මස 24 වෙනි සෙනසුරාදා පසුරු පහේ සිට රාත්‍රී 10 දක්වා. කඨින මහාපින්කම නොවැම්බර් මස 8 වෙනි ඉරිදා පෙරවරු 8:30 ආරම්භ වේ. එදිනට වැඩම කරන ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් 5 අංකයට කතා කර පිරිකර වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න මාලා 0401-917-560. ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ ඩැන්ඩිනොම් වස්සාන කාලය තුළ සිදු කරන පින්කම් ඔක්ටෝබර් 10 වෙනිදා නවගුණ පූජාව රාත්‍රී 7:00. ඔක්ටෝබර් 17 වෙනිදා මාසික සීල භාවනාව උදේ 9 සිට සවස 5 දක්වා. ඔක්ටෝබර් 24 වෙනිදා රාත්‍රී 8:00 ධර්ම දේශනාව. ඔක්ටෝබර් 31 වෙනිදා විශේෂ භාවනා වැඩසටහනක් උදේ 9 සිට සවස 4 දක්වා. රාත්‍රී 7:00 8:20 බුද්ධ පූජාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97.94.94.92. රොක් පෑන්ක් පාරමිතා බෞද්ධ විහාරස්ථානය ඔක්ටෝබර් මස 10 වෙනිදා තරුණ දරු දැරියන්ගේ ධර්ම සාකච්ඡා සීල භාවනා වැඩසටහන සවස 5 සිට රාත්‍රී 7 දක්වා සිදුවේ. ඔක්ටෝබර් මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 6 සිට 8 දක්වා රන්මැලිසෑය ගී සමාධිය කීස්බරෝ බැංක්සියා තියටෙහිදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.47.19.2. කීස්බරෝ ධම්මසරණ දහම් පාසල සහ සිංහල පාසල දරුවනට බුදු දහම යහපත් සාරධර්ම බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම සිංහල භාෂාව කියවීම ලිවීම සහ කථනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාසල්වල අරමුණයි. නව සිසුන්ගේ ලියාපදිංචිය සඳහා පසුරු 1 විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමු. දහම් පාසල පසුරු 1:30 ආරම්භ වන අතර සිංහල පාසල පසුරු 3:15 ආරම්භ වේ. ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික සදාචාරාත්මක සහ භාෂාමය දියුණුව සඳහා අප සමග එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. මහා මෙවුනාව සිංහල ලැංග්වේජ් ස්කූල් මෙල්බර්න්. ශ්‍රී ලංකාවෙන් මෙරටට පැමිණ සිටින බොහෝ පවුල් අප විසින් දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන මෙ සේවාවන් පිළිබඳ තවමත් දැනුවත් නොවී සිටිය හැකියි. එබැවින් ඔබගේ ඥාතියෙකුගේ මිතුරෙකුගේ හෝ හිතවතෙකුගේ දරුවෙකුට මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනවත් වේයි ඔබ සිතන්නේ නම් අපගේ ඉරිදා දහම් පාසල් පිළිබඳ ඔවුන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ දරුවාටත් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ දහම් අධ්‍යාපනය ලැබමින් සිංහල භාෂාව හා අපගේ වටිනා සංස්කෘතික උරුමය ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙන්න. 2027 වසර සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ මේ දිනවල සිදු කෙරේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න සම්පත් පෙරේරා මවුන්ට් එවලින් ඉරිදා දහම් පාසල් විදුහල්පති 0.41.08.24.213. අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලැබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7:00 පෙර සිංහල 3ZZZ@yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු.
2: එම නිවේදනයේ ලීන විටදී කළු තීන්ත පෑනක් පාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. දිවිශේෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 0447 0024.

0: You're listening to 92.3 FM, Radio 3ZZZ.
1: මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවය FM 92.3.

ආයුබෝවන් මේ 3ZZZ ගුවන්විදුලි ඒ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ප්‍රායෝගික කුසලතාවලින් දරුවන් සන්නද්ධ කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණේයි අග්‍රාමාත්‍යතුමිය පවසායි. ශ්‍රී ලංකාව මේ වන විට සහලින් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත බැව් කෘෂිකර්ම මාත්‍ය කෙඩී ලාල්කාන්ත මහතා කියයි. රටේ සාර්ව ආර්ථික ධනාත්මක දිශාවකට ඉරාන නෞකාවන්ට සැපයුම් ලබා දුනොත් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන බැව් ඇමරිකාවෙන් ප්‍රකාශයක්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධරයෙකුට මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකින් ප්‍රහාරයක්. බුදුන් වහන්සේට අවමන් කරමින් බෞද්ධ පූජනීය ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ තර්ජනය කළ පුජ්‍යලයෙකු අත්අඩංගුවට සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට එරෙහිව සිය අප්‍රසාදය පළ කරයි. සිය දිවි පරදුවට තබා 174 දිනකගේ ජීවිත බේරාගත් ගුවන් නියමුවාට ඊශ්‍රායල් සහ ඉන්දිය රාජ්‍ය නායකින්ගෙන් ගෞරව ප්‍රණාම. දැන් පුවත් සවිස්තරව. විභාග සමත්වීමට පමණක් සීමා නොවී පාසලේදී ලබා ගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ හැකියාව මෙන්ම සමාජීය හා ආවේගාත්මක කුසලතා සහිත දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණී අමරසූරිය ගරු අග්‍රාමාත්‍යතුමිය පවසයි. අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මෙතුමිය සඳහන් කරේ වත්මන් අධ්‍යාපන පද්ධතිය මගින් විභාග සමත්වීමට ඇති හැකියාව දරුවන් බිහි කළ දෙම දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද සඳහන් කොට සිටි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් පාසලේදී ලබා ගන්නා දැනුම සැබෑ ජීවිතයේදී භාවිතා කිරීමේ හැකියාව සමාජීය හා ආවේගාත්මක කුසලතා මෙන්ම අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳ අවබෝධයද වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යතුමිය විසින් පැවසුවාය. පාසල් අතර පවතින සම්පත් විෂමතාවය අවම කරමින් සියලු පාසල් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සාධාරණව ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළ ඇය පාසල දරුවන්ට ආරක්ෂිත ආකර්ෂණීය සහ සතුටින් රැඳී සිටිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළාය. දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සහ පෞරුෂය සංවර්ධන වෙනුවෙන් පාසල් ක්‍රීඩා පහසුකම් ක්‍රීඩා උපකරණ සහ පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීමටද පියවර ගන්නා බවද වැඩිදුරටත් කියා සිටියාය. රටේ පොදු පාරිභෝගික අවශ්‍යතා සඳහා විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකාව මේ වන විට සහලින් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. වාරි ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව ස්වභාව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජස්මින් සහ ස්ටිකි රයිස් වැනි සහ බාස්මති වැනි දේශීය නිෂ්පාදනය නොවන විශේෂිත සහල් වර්ග සුළු ප්‍රමාණයක් පමණක් ආනයනය කරන බවයි. මෙම විශේෂිත

0: සහල්ගෙනුන් ලබන්නේ රටේ පිහිටි විදේශීය චානාපති කාර්යාලවල නිලධාරීන්ගේ සහ විදේශීය පාරිභෝගිකයින්ගේ අවස්ථා සපුරාලීම සඳහා පමණක් වන අතර එම සහල් වර්ග නිෂ්පාදනය නොවන බැවින් එම සීමිත ප්‍රමාණය අඛණ්ඩව ආනයනය කිරීමට සිදුවන බවයි. කෙසේ වෙතත් රටේ ජනතාවගේ දෛනික ආහාර පරිභෝජනය වෙනුවෙන් පිටරටින් සහල් ආනයනය කිරීමේ කිසිදු අවස්ථාවක් වර්තමානයේ නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා දේශීය සහල් අවස්ථාවය මුළුමනින්ම රට තුළින්ම සපුරා ගැනීමට හැකි පරිදි රට ස්වයංපෝෂිත වී ඇති බවත් වාරි මාර්ග කෘෂිකාර්මික ව්‍යාපෘති සක්‍රිය වීමත් සමගම නිෂ්පාදන ශක්තිය තවදුරටත් තහවුරු වී ඇති බවත් සඳහන් කොට සිටියේය. මේ අතර ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ ජනතාව කමින් බොමින් විනෝද ගමන් යමින් ඉතා නිදහසේ සහ සැනසිල්ලේ ජීවත්වන බව අධිවේගී මාර්ගවල ආදායම් වර්ධනය වීමෙන් පැහැදිලි වන බැව් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා සඳහන් කළේ රජය භෞතික සංවර්ධනයට මෙන්ම ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනයටද එක හා සමානව අවධානය යොමු කරන බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක මේ වන විට ධනාත්මක දිශාවකට ගමන් කරමින් පවතින බවත් එම වර්ධනය රටේ සියලුම් ව්‍යාපාර ආයතනවලට එකසේ සුබදායක නොවන බව ප්‍රමුඛ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන ෆ්‍රොන්ටියර් රිසර්ච් අනාවරණය කරයි. රටේ දළදේශීය නිෂ්පාදිතය වර්ධනය වන විට සාමාන්‍යයෙන් සියලුම ව්‍යාපාර ස්වයංක්‍රීයව දියුණු වන බවට පැවති සාම්ප්‍රදායික මතය වර්තමානයේ සිදුවීම් පවතින ව්‍යවහාත්මක ආර්ථික පරිවර්තන හමුවේ බිඳවැටීමින් පවතින බවයි කියා ආයතනය පෙන්වා දෙයි. එම ආයතනයේ සාර්වාර්ථික උපදේශකාංශ ප්‍රධානි චයු දම්සිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර 70 පුරා ශ්‍රී ලංකාව අද්දුටු ආර්ථික චක්‍රවලට වඩා වත්මන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතක ගමන් කරන බවයි. අතීතයේදී ආර්ථික යථා තත්ත්වයට පත් කරනු ලැබුවේ රජයේ වීදම් ඉහළ නැංවීම, මුදල් අච්චු ගැසීම සහ වෙළඳපොළට මුදල් මුදාහැරීම වැනි ක්‍රමවේද හරහා බැවින් එයින් සෑම ව්‍යාපාරයකටම පහේ එක හා සමාන වාසි සැලසුණු බවයි. නමුත් වත්මන් ආර්ථික රටාව නිර්මාණය වී ඇත්තේ දැඩි මූල්‍ය විනය උද්ධමනය පාලනය කිරීම සහ පෞද්ගලිකාංශයේ විසින්ම උපයන මුදල් මත පමණක් ආයෝජන සිදු කිරීම යන ප්‍රතිපත්තිමය පදනම මත බවද පෙන්වා දෙයි. මේ අතර 2022 පැවති දරුණු ආර්ථික කඩාවැටීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබුණද පවතින අනපේක්ෂිත නියාමන ප්‍රතිපත්ති, දැඩි නිලධාරිවාදය සහ ව්‍යාපෘති හදිසියේ අතිටීම් හේතුවෙන් රටේ ආයෝජන වාතාවරණය තවමත් බරපතල අභියෝගාත්මක මට්ටමක පවතින බැව් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දිව්‍යාවෘතුමෙන්තුව පෙන්වා දෙයි. රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද 2026 ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ක්ලයිමේට් ස්ටේට්මන්ට් වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේගය ලබාගත් 3-2 බලය නිසා දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තිබෙන බවත්, එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3 විස්තීර්ණ ණය වැඩසටහනට රජය දක්වන කැපවීම ආයෝකින්ගේ විශ්වාසය දිනා ගැනීමට හේතු වී ඇති නමුදු රාජ්‍ය මැදිහත්වීම් සහ වෙළඳපොළ විවෘත භාවය පිළිබඳ රජයේ නායකයන්ගේ නිකුත් වන පරස්පර ප්‍රකාශ හේතුවෙන් ආයෝජකින් තුළ තවමත් දෙගිඩියාවක් පවතින බවයි. මේ අතර වත්මන් පාලනය යටතේ රටේ ජනගහනයෙන් 3-2 ප්‍රතිශතයක් දිළිඳු භාවයට පත්ව ඇති බැව් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුද ජයගඩ මහතා කියා සිටි. රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවට එක්වමින් ඔහු පෙන්වා දුන්නේ රජය භාණ්ඩාගාරයේ පිරි ඉතිරි යන්නේයි ප්‍රකාශ කළද රටේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 21%ක්ම මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ සෝමාලියාව වැනි දැඩි පෝෂණ අර්බුද පවතින රටවල මට්ටමට ඇදවැටී ඇති බවද ඔහු විසින් සඳහන් කරයි. තවද අනාගතයේදී රටේ ශ්‍රම බලකායට එකතු වීමට සිටින දරුවන් මෙලෙස පෝෂණ ඌනතාව නිසා ශාරීරික හා බුද්ධිමය වර්ධනය අඩාල වීමේ අවධානයකට ලක්ෂණ සිටි බවත්, එම බරපතල තත්ත්වය කෙරෙහි අවධානය යොමු නොකර කෘතිම බුද්ධිය වැනි මාත්‍රකා ගැන පමණක් කතා කිරීම විගඩමක් බවත් ජයගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කොට සිටී. ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරත දෙක මුහුදේ ඇති ඉරාන නෞකාවලට සැපයුම් ලබා දුනහොත් ද්විතීක සම්බාධක පනවන බවට ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් සැපියුම් ලබා දීම මෙම අවස්ථාවේ උචිත නොවන බව වරාය අධිකාරිය නෞකා කිහිපයකට දන්වා ඇති බවද එකී වාර්තාවේ සඳහන් වෙයි. සැප්තැම්බර් මාස මැද භාගයේදී ශ්‍රී ලාංකික නිලධාරීන් 40 දිනකට වැඩි පිරිසක් සහභාගී වූ තෙදින පුහුණු වැඩසටහනක්ද ඇමරිකානු තානාපති කාර්යාලය විසින් පවත්වා ඇති අතර සම්බාධක පනවා ඇති නෞකා සඳහා නාවික නියෝජිතින් ඉන්ධන සැපයුම්කරුවන් සහ අනෙකුත් සේවා සපයන සමාගම් දැනුවත් හෝ නොදිනුවත්ව සහාය ලබා දීම හේතුවෙන් ඇමරිකානු සම්බාධකවට ලක්වීමේ අවධානම සම්බන්ධයෙන් එහිදීද දැනුවත් කර ඇති බව එකී පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි. පසුගිය සැප්තැම්බර් මාස 30 දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව අධිකරණයෙන් පිටතට පැමිණීමේදී පෞද්ගලික නාලිකාවක මාධ්‍යවේදියෙකු විසින් සිය කැමරාවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දෙන දසුන් පෙළක් මාධ්‍යට නිකුත් වී ඇත. අදාළ ආරක්ෂක නිලධාරියා හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයමින් පිටතට පැමිණෙන අවස්ථාවේදී එම මාධ්‍යවේදියා විසින් සිය රාජකාරියට බාධා කළ බවට යම් හැඟවීමක් සිදු කරමින් අදාළ ආරක්ෂක නිලධාරියාගේ හිස ප්‍රදේශයට සිය කැමරාවෙන් පහර දීමක් සිදු කරන ආකාරයකී දර්ශනවල දැක්වේ. අදාළ මාධ්‍යවේදී ආරක්ෂක රැකවලුන්ගේ රාජකාරියට බාධා වන අයුරින් සිය පටිගත කිරීම සිදු කරන අතර වාරයේ මෙම පහර දීම සිදු කරන බව වාර්තා දක්වයි. කෙසේ වෙතත් අදාළ ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේදී ප්‍රතිචාරයක් නොදක්වූ නමුත් සිදු වූ පහර දීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවේදී පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබූ බැවුද එකී වාර්තා වැඩිදුරටත් දක්වා ඇත. එම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන සඳහා අදාළ කැමරා ශිල්පියා කොම්පඤ්ඤවේදී පොලිසිය වෙත කැඳවා තිබූ අතර ඔහුව සැකපිට අත්අඩංගුවටගෙන තිබේ. නමුත් ඔහු පොලිස් අප මත මුදාහැර ඇති බැව් එකී මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. බුදුන් වහන්සේට අපහාස කරමින් සහ දිවයිනේ ප්‍රධානතම බෞද්ධ පූජනීය ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අන්තර්ජාල සමූහයක් හරහා අපජාලය කර 21 පුද්ගලිකු අත්අඩංගුවටගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණ අපරාධ විමර්ශනාංශයේ මගින් අත්අඩංගුවට ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන ඔක්තෝබර් 16 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. රංගිරු දඹුරු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානිගම ආනන්ද හිමියන් විසින් CID වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකය මගින් සිදු කළ පරීක්ෂණවලදී මෙකී තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී දළදා මාලිකාව ජයශ්‍රී මහබෝධිය ථූපාරාමය සහ දඹුලු විහාරය යන පූජනීය ස්ථාන ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරන බවට පණිවිඩ හුමාරු කිරීම ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් බැව් විමර්ශන නිලධාරීන් සඳහන් කරයි. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ රූප විකෘති කරන ලද ඡායාරූප කිහිපයක්ද සොයාගෙන ඇත. රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුධ හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේද ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්නොමාතික ලෙස රඳවා තබා ගැනීම ඔහුට එරෙහිවෙල්ල වී ඇති අමානුෂික වද හිංසා චෝදනා සහ ඔහුගේ බරපතල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රාජ්‍ය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී මානව හිමිකම් සුරකීම පිළිබඳව විශේෂ වාර්තාකරු අතරොන්තිකර ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම සෞඛ්‍ය අයිතිකාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු සහ විනිසුරුවරුන්ගේ හා නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු යන පාර්ශ්ව ඒකාබද්ධව මෙම ලිපිය රජය වෙත යොමු කර තිබේ. කෙසේ වෙතත් අත්අඩංගුවටගෙන දින 103කට අධික කාලයක් ගත වනතුරු ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ අවස්ථා කිහිපකදී පමණක් බවත් අප්‍රේල් සහ ජූනි මාස අතර කාලයේදී ප්‍රශ්න කර ඇත්තේ කෙටි කාල සීමාවන් දෙකකදී පමණක් බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙයි. එසේම ඔහු අත්අඩංගුවටගෙන සතියකට වැඩි කාලයක් ගත වනතුරුත් ඔහු සැකකරුව කරන්නේ කවර නඩු යටතේද යන්න පිළිබඳව අධිකරණය නිල වශයෙන් දැනුවත් කර නොතිබූ බවද එහිදී සඳහන් වෙයි. තවද සුරේෂ් සලේ මහතාට එරෙහි පරීක්ෂණ මෙහෙවන ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව මගින් චෝදනාවලට ලක්ව නඩු පැවරීමට නිර්දේශ වූ පුද්ගලයන් වන බැවින් පෞද්ගලික පළිගැනීම් මත මෙම පරීක්ෂණ සිදු කරන බවටද බරපතල සැකයක් මතු කර තිබේ. දැන් විදෙස් පුවත්. එක්සත් අරාබි එමී රාජ්‍යයේ සිට ඉස්රායලය දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ නියම කුටිය තුළදී සහායක නියමුවා විසින් සිදු කිරීමට තත් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හමුවේ සිය ජීවිතය පවා පරදුවට තබමින් මගින් 174 දෙනෙකුගේ ජීවිත සුරක්ෂිත කිරීමට ප්‍රධාන ගුවන් නියමුවා සමත් වී ඇත. සිදුවීමට මුහුණ දුන් ඉන්දියේ ජාතික ප්‍රධාන ගුවන් නියමුවා මෙම අසම සමධෛර්ය හා වීරත්වය ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු විසින් දැඩි ලෙස පැසසුමට ලක් කොට ඇත. ගුවන් යානයේ අඩි 1400ක උසක පියාසර කරමින් තිබියදී සහායක නියමුවා විසින් ප්‍රධාන නියමුවා වෙත හදිසියේ පිහි ප්‍රහාරයක් එල්ල කර ගුවන් යානයේ අනතුරට ලක් කිරීමට උත්සාහ කොට ඇත. එම අවස්ථාවේදී යානයේ තප්පර 30කටත් අඩු කාලයකදී වේගෙන් පහතට කඩා වැටීමට පටන්ගෙන ඇති නමුත් තදබල ලෙස තුවාල ලබා රුධිරයෙන් තෙත්ව සිටි ප්‍රධාන නියමුවා අභීත ලෙස ක්‍රියා කරමින් නියම කුටියේ දොර අගුල හැරීමට සමත් වී ඇත. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඔහු ඊශ්‍රායල් වැසියන් ඇතුළු විවිධ රටවල මගින් 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් සැබෑ වීරයෙක් යයි පරිවිඩයක් තබමින් සඳහන් කොට තිබේ. එසේම ඉන්දියා ග්‍රාමාත්‍ය නරින් මෝදි මහතා මෙකී ප්‍රධාන නියමුවා සැබෑ වීරයෙකු ලෙස හඳුන්වා දී ඇත. අදට නියමිත සතියේ සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනයේ අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.
1: මේ ත්‍රිචබල්සෙන් ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.

අද විකාශය වන්නේ සුවිශේෂී රේඩියෝ තෝන් වැඩසටහන. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 94.15.19.23 අමතන්න ඔබේ දායකත්වය ලබා දෙන්නට ට්‍රිපල් සෙට් ගුවන් විදුලියේ ඉදිරි වර්ෂය සඳහා.

0: නැවත වතාවක් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ උදෑසනක් කියලා. මෙල්බර්න් නුවර ජීවත් වෙන ශ්‍රී ලංකා සම්භවයක් ඇති ඔබ සැමට. ඉතින් සිංහල භාෂාවෙන් මේ වැසටහන පටන් අරගෙන දශක කිහිපයක් මේ වෙනකොට. ඉතින් තවදුරටත් මේ ප්‍රජා සත්කාරක සේවාව පවත්වාගෙන යන්නට ඔබේ දායකත්වය ඇවැසි, ඒ වගේම ඔබේ දායකත්වය අපි ඉල්ලා සිටින ආයාචනා කරන මොහොතටයි මේ අද පැමිණලා තින්නේ. ඔක්තෝබර් මාසේ වෙන් කරලා තියෙන්නේ රේඩියෝ තෝනේ පවත්වන මාසය හැටියට. මහේන්ද්‍ර, කොහොමද අපේ හිතවතුන්ට මේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්?
1: ඔව්, පරණ පුරුදු විදිහටම දසුන් අපිට දුරකථනයෙන් අමතලා තමන්ගේ නම, විස්තර, ක්‍රෙඩිට් කාඩ් නම්බරය ආදිය සපයලා දීලා ඩොනේෂන් එක කරන්න පුළුවන්.
0: මොකද පරණ විදියට පුරුදු අපි කැමති අන්නේ ඒ විදියට.
1: ඔව්, ඒ එහෙමත් පුළුවන්. එහෙම නැත්තම් අපි දන්නවා බොහෝ දෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර පිටායට යනවට කැමති නෑ.
0: ඔව්,
1: ඒක ඇත්තටම සාධාරණ සත්‍යයක්.
0: ඔව්, දැන් මේ කාලේ වෙන දේවල් එක්ක බැලුවහම.
1: ඔව්, එතකොට එහෙම කෙනෙකුට කරන්න පුළුවන් පහසුම කාර්යය තමයි 3iset3.com.au, එහෙම නැත්නම් 3iset.com.au කියන වෙබ් අඩවියට පිවිසුනහම ඒකේ ඉස්සෙල්ලම එන පේජ් එක රේඩියෝ තෝන් 2026 ඔක්ටෝබර් 1-31 කියලා තිනවා. ඒකේ චුට්ටක් පහලට යනකොට තිනවා රතු පාටින් ලොකු බටන් එකක් ඩොනේට් නව් කියලා. ඉතින් අපි මේ ඩොනේට් නව් කියන බටන් එක එබුවට පස්සේ ආපහු වෙන ස්ක්‍රීන් එකේ තියෙන රේඩියෝ තෝන් 2026 ඔක්ටෝබර් 1-31 කියලා ඒකේ පල්ලෙහා තිනවා ෂෝ යෝ සපෝට් ෆෝ මල්ටිකල්චරල් මෙල්බර්න් කියලා. ඒකේ පුළුවන් එකවරක් කරන ඩොනේෂන් එකක් හරි මාස්පතා කරන එකක් හැටියට සිලෙක්ට් කරන්න. ඉතින් අපි වන් ටයිම් සිලෙක්ට් කරොත් ඩොනේෂන් අමවුන්ට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකේ ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා තිනවා $30, $50, $100, $500, $1000, එහෙම නැත්නම් other amount කියලා
0: තියෙනවා. අපිට කැමති ගාණක් සඳහන් කරා.
1: ඔව්, ඒකේ තමන්ට කැමති ගාණක් සටහන් කරලා ඊට පස්සේ ඩොනේට් කියන බටන් එකක් තියෙනවා නිල් පාටින් සුදු අකුරෙන් තියෙන්නේ. ඒක ඩොනේට් එක එවුවට පස්සේ එන ස්ක්‍රීන් එක, දෙවෙනි ස්ක්‍රීන් එක, ඒක තමන්ට වම් පැත්තේ උඩ පැත්තේ පේනවා ඩොලර්. අපි උදාහරණයක් හිතට මම ඩොලර් 30ක් කියලා දැම්මත් $30 වන් ටයිම් කියලා. ඒ කියන්නේ තමන් දන්නවා හොඳටම මේක එකවරක් පමණක්
0: ගෙවෙන්නේ, මාස්පතා හෝ සතිපතා හෝ
1: මුකුත් නෙමෙයි. ඒ ගාවට එතන තමන් කොම්පැනි එකකින් කරනවා නම් කේජ් එකක් තියෙනවා ටික් කරන්න. I am donating on behalf of company. මං හිතන්නේ වෙළඳ ව්‍යාපාරිකයන්ට ඒ විදිහටත් කරත හැකි. ඊට පස්සේ first name, last name, තමන්ගේ ඊමේල් එක, තමන්ගේ ඊමේල් එක දාපුවම රිසිට් එක ඊමේල් එකට එයි. add a message, ඒකේ තමන්ට කියන්න පුළුවන් මගේ නම ප්‍රචාරය කරන්න මම මේ ඩොනේෂන් එක කරයි කියලා. එහෙම නැත්නම් මගේ නම ප්‍රකාශ කරන්න එපා මේ ඩොනේෂන් එක කරයි කියලා ගුවන් විදුලි ඒ තමන්ට කැමති
0: ඉල්ලීම
1: කරන්නත් පුළුවන්. ඒ වගේම තමන්ගේ මේ ගුවන් විදුලි සේවය ගැන තියෙන සතුට හෝ අසතුට ප්‍රකාශ කරන්නත් පුළුවන්
0: කමෙන්ට් සෙක්ෂන් එකක්
1: තියෙනවා. ඒ කියන්නේ ඇඩ් මෙසේජ් එක හැටියට.
0: ඔව්,
1: මෙසේජ් එකේ ඒක තමන්ට කැමති දයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්
0: මොකද ඔබගේ ප්‍රතිචාරය සුභ හෝ අසුභ අපිට අවශ්‍යයි.
1: අපිට අවශ්‍යයි. ඒ වගේම තමයි කෙනෙක් හිතනවා නම් හැම සතියක් වෙනුවෙන්ම ඩොලර් එක ගානේ පරිත්‍යාග කරනවා කියලා ඒකත් ලියන්න පුළුවන් තමන්ට. මම ඩොලර් 52ක් පරිත්‍යාග කරන්නේ සතියට එක ගානේ. එහෙම නැත්නම් ඩොලර් 104ක් සතියට දෙක ගානේ. කැමති දෙයක් ඕනනම් ලියන්න පුළුවන්. ඊවන්ට එතනම තියෙනවා ටික් කරන්න එකක්. ඒ කියන්නේ තමන්ගේ ඩොනේෂන් එක කාටවත් සඳහන් වෙන්න හොඳ නැත්නම් I want to keep my donation anonymous කියලා ඒක ටික් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක හරිම වැදගත් which program are you supporting කියලා තියෙනවා. ඒකේ තියෙනවා සිංහල කියලා. අන්න ඒ ඩොට් එක ප්‍රෙස් කරන එක නම් හරිම වැදගත්.
0: මොකද ඔබ ආයිති කණ්ඩායම සඳහන් කිරීම අතිශයින්ම වැදගත්.
1: ඔව්,
0: මොකද එතකොට තමයි ඔබේ කණ්ඩායම ඉදිරියට ගෙන යන්නට ඔබට දායකත්වය දෙන්න පුළුවන්.
1: ඒක කරලා ඉවර වෙලා මේ පල්ලෙහා තියෙනවා next button එක. ඒ next button එක දැම්මට පස්සේ ඊගාවට ඔබේ credit card details enter කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමන්ටම ඩොනේෂන් එක කරන්න පුළුවන්. ඒ වගේම ඩොනේෂන් එක කරලා ඕනනම් අපිට කතා කරලත් කියන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධය තවත් පවත්වගෙන යන්නේ. ඒ වගේම එහෙම නැති වුණොත් අපි ලබන සතියේදී මේ විදිහට ඩොනේට් කරපු අයගේ නම කියන්න එපයි කියලා තිබිච්ච අය හැර ඉතුරු අය ගැන විස්තර ප්‍රකාශ කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදිහට හරි පරණ විදිහට තමන්ට අපිට දුරකථනයෙන්
0: කතා
1: කරලා ඩොනේෂන් එක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම දසුන් මතක් කරමුද දුරකථන අංකය?
0: ඔව් 94 15 19 23. ඒක සුපුරුදු දුරකථන අංකය 94 15 19 23 කියන අංකයට ඔබට පුළුවන් කතා කරලා ඔබේ රේඩියෝ තෝන් දායකත්වය ලබා දෙන්නට.
2: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි.

0: හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසොම් හි ඇත. චිසොම් සොයා දැන්ම අයතුම් කරන්න. චිසොම් වඩා යහපත් වෙනසකට RTO 0260.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: දරුවෙකුගේ මොලේ වර්ධනය ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපයන කින්ඩර් අධ්‍යාපනය මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර් හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.go.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.

ඔබ ්‍රිපලස් ගොනුදුලියේ ඉරිදා සිංහල කාශය සමගින් අද රඩියෝ තෝන් වැඩසටහන අනහතරයි පහළුවයි දහනමය විසිතුන්ට කතා කරන්න අමත කරන්ට පා ගීතය විකාශය වනාතරතුර මේ විශරදය ඩොච්ජයකොඩී.

0: මහේන්ද්‍ර ඔබ මතක් කළා ගීතේ විකාශය වෙද්දී පුංචි පණිවිඩයක් තියෙනවා කියලා අපේ ජන ප්‍රජාවට දෙන්නට ඕනේ.
1: ඔව් දසුන් ඇත්තටම මං හිතන්නේ බොහෝ දෙනෙක් අහලා තිනවා. බොහෝ දෙනෙක් ඇත්තටම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලත් නරඹනවා බ්‍රදර් චාල්ස් ඇන්තනි තෝමස්ගේ කඳුල වැඩසටහන්.
0: ඔව්.
1: ඉතින් ඇත්තටම මේ බ්‍රදර් චාල්ස් ඇන්තනි මෙල්බන් වලට පැමිණෙනවා. පැමිණිල්ල ඇත්තටම දේශනයක් කරනවා, දේශනයක් සහ සංගීතමය වැඩසටහනක්. ඒක කරන්නේ ඇත්තටම 2026 ඔක්තෝබර් 17 වෙනි සෙනසුරාදා. ඒක පැවැත්වෙන්නේ හවස 6 ඉඳන් රාත්‍රී 9 දක්වා ටෙම්පල් ස්ටෝහි අජානි සෙන්ටර් වල. ඉතින් ඇත්තටම මෙතෙන්දී බ්‍රදර් චාල්ස් සංස්කෘතික ගීත, ඒ වගේම භක්ති ගීතත්, ඇත්තටම කතෝලික භක්ති ගීතත් පවත්වනවා කලවමට. ඇත්තටම 3-2ක් විතර සංස්කෘතික ගීතත් භක්ති ගීත 3-1ක් විතරක් වගේ පවත්වනවා. ඉතින් ඒකෙ හින්දා ඒකට ඇත්තටම සහභාගි වෙන ආගම් ભેදෙන් තොරව හැම කෙනෙකුටම සහභාගි වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන එකක්. හැබැයි වැඩේ තියෙන්නේ මේක පවත්වන ස්ථානේ, ඒ කියන්නේ අජානි සෙන්ටර් එකේ තියෙන්නේ 300 දෙනෙකුට විතරයි ඉඩ පහසුකම්. අන්න ඒක හින්දා මේකට පැමිණෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් ඒ අය මිල්රෝයි ගුණවර්ධන මහත්මයාගෙන් 0425 2223 2666 එහෙම නැත්තම් ආචාර්ය රුක්මින් සිල්වා මහත්තයාගෙන් 0401 0301 0274 අමතලා තමන්ට ආසනයක් වෙන් කරගන්න වෙනවා. එහෙම ආසන වෙන් කරගත්තේ නැති කිසිම කෙනෙකුට මේකට ඇතුල් වෙන්න විදිහක් නැති වෙනවා. ප්‍රධානම හේතුව තමයි මේක බොහොම ආසන 300කට සීමා වෙච්ච වැඩසටහනක්. මේ බ්‍රදර් චාල්ස් ඇන්තනි තෝමස් මහත්මයා මෙල්බන් වල පවත්වන්නේ ඔක්තෝබර් 17 වෙනි සෙනසුරාදා සවස 6 සිට රාත්‍රී 9 දක්වා. ඉතින් ඒ වගේම තමයි අපි බොහොම සන්තෝෂයෙන් සඳහන් කරන්න ඕනේ රෝහණ කරුණරත් මහත්මයා අද උදෙන්ම රෝවිල් වල ඉඳන් අපිට කියවුවාම ඇත්තටම 3SSS ගුවන් විදුලියට විතරක් නෙමෙයි මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන, ඒ වගේම ලෝකේ පුරා 3SSS සිංහල සේවය අහන හැම කෙනෙක්ම වෙනුවෙන් ඩොලර් 50ක් පරිත්‍යාග කරලා තිනවා. ඒ වගේම තමයි සරත් රණතුංග මහත්මයා ක්‍රේගිබර්න් ඉඳන් ඒත් ලෝකේ පුරාම වෙසෙන සිංහල 3SSS අහන ශ්‍රාවකයන් වෙනුවෙන් වගේම මෙල්බන් ප්‍රජාව වෙනුවෙන් ඩොලර් 50ක් පරිත්‍යාග කරලා තිනවා. ඇත්තටම බොහොම සන්තෝසයි.
0: ඔව් මහේන්ද්‍ර, අපි ස්තුතිවන්ත වෙමු අපේ ඔවුන්ගේ පරිත්‍යාගශීලී භාවයට, සරත් රණතුංග මහතාටත් ඒ වගේම රෝහණ කරුණාරත්න මහතාටත්. ඔබ දෙපළට අද දවසේ හරියට හාපුරා කියලා මේ රේඩියෝ තෝන් වැඩසටහනට ඔබේ දායකත්වය ලබා දුන්නට. අපි දන්නේ සෙනසුරාදා වැඩසටහනට කොහොමද කියලා, නමුත් අද වැඩසටහනේ හාපුරා කියලා ඔබ තමයි
1: ජගත්තියේ ගුවන් විදුලියෙන් ප්‍රකාශ කරා. ඊයේ ජගත් ඊයේ ගන්නේ නැතුව ඒ මොකද මේ රේඩියෝ තෝන් එකට බ්‍රහස්පතින්ද රෑට මුදල් දුන්නත්, සෙනසුරාදට දුන්නත්, ඉරිදට දුන්නත් ඔක්කොම 3SSS සිංහල කණ්ඩායම හැටියට තමයි යන්නේ.
0: අනිවාර්යයෙන්ම
1: ඒක හින්දා ඇත්තටම ජගත් ආරාධනා කර හිටියා ඕනම කෙනෙකුට, ඕනම අසන්නෙකුට සෙනසුරාද වෙනකල් බලන් ඉන්නේ නැතුව ඉරිදා රේඩියෝ තෝන් වැඩසටහනට පරිත්‍යාග කරන්න පුළුවන් කියලා.
0: ඔව් හොඳයි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා තවමත් ඔබ ඇමතුවේ නැත්තම් 94.15.19.23 අමතන්න. අපේ හිතවතා එහා පැත්තේ සූදානමෙන් ඉතන ඉන්නවා දුරකථනය ඉස්සරහා. ඒ වගේම මහේන්ද්‍ර ඔන්ලයින් ක්‍රමයට දෙනවා නම් මොකක්ද අපි යන්න ඕන මාර්ගය?
1: ඔව් ඔන්ලයින් ක්‍රමයට දෙනවා නම් ඔබ ඉස්සෙල්ලම යන්න ඕනේ 3SSS.com.au කියන වෙබ් අඩවියට. ඒකට ගිහිල්ලා ඔබට පුළුවන් ඒකේ පළවෙනි පේජ් එකේ මේන්නේ රේඩියෝ තෝන් කියලා. ඒකේ තියෙනවා බැනර් එකක් රතු පාටින් ඩොනේට් කියලා. ඒක එබුවට පස්සේ ඔබට පුළුවන් ඔබේ, අපි දන්නවා රේඩියෝ තෝන් එක වෙනුවෙන් කවුරු හරි පරිත්‍යාග කරන්නේ එක්වරක් පරිත්‍යාග කරන පරිත්‍යාගයක් හැටියට. එතකොට වන් ටයිම් සිලෙක්ට් කරලා තමන්ගේ අමවුන්ට් එක ප්‍රී සෙට් කරලා තියෙන 30, 50, 100, 500, 1000 තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට කැමති මුදලක් පල්ලෙහා තියෙන කොටුවක් ඒකේ ප්‍රමාණය සඳහන් කරලා ඩොනේට් කියන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ එනවා ඊගාව පේජ් එක. ඒකේ තමන්ගේ ඩොනේට් කරන්න අදහස් කරපු මුදල උඩ එන වන් ටයිම් හැටියට. ඒ වගේම මේක කොම්පැනි එකකින් කරනවා නම් I am donating on behalf of a company කියලා ඒ විස්තර දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මුල් නම, ලාස්ට් නේම් එක, ඊමේල් එක, ඒ වගේම තමන්ට මෙසේජ් එකක් සඳහන් කරන්න පුළුවන්. ඊට යටින් තියෙනවා කොටුවක් ඒකේ සඳහන් කරන්න පුළුවන් I want to keep my donation anonymous කියලා. ඇත්තටම ඒකේ අදහස තමයි තමන්ගේ නම කොහෙවත් සඳහන් කරන්න එපයි කියන එක. ඉතින් එහෙම අවශ්‍යක අසන්නෙකුට ඒකත් කරත හැකි.
0: මුදල් ලබා දෙනෝ නන්නාඳුනන්නෙකුසේ.
1: සේ අසන්නෙකු හැටියට. ඒ වගේම ඉතාම වැදගත් මේකේ which program are you supporting කියලා තියෙනවා. අන්න ඒකේ සිංහල කියන එක නම් අනිවාර්යයෙන්ම තෝරන්න කියලා
0: අපි සවන් දෙන්නේ සිංහල භාෂාවට නම් ඔබ දායකත්වයේ ලබා දී යුත්තේ සිංහල භාෂාවට
1: කියලා සඳහන් කළා. ඊගාවට ප්ලෙජ් නම්බර් එකක් තියෙනවා ඒක දාත හැකි. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊගාවට නෙක්ස්ට් වලට ගිහිල්ලා ඊගාවට තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර
0: ගෙවන ක්‍රමය එකතු කරන්න. හොඳයි. එතකොට ක්‍රම දෙකකට ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්නට 94 15 19 23. තවමත් එමතු වෙන්නේ නැත්නම් අපි ඔබට මතක් කරනවා දැන් ඔබ පසුගිය සතියේ ජීවත් වුණු වෙලාවට හිරු දවසේ උදා කාලයේ වෙනුවෙන් වෙලා වෙනස් කළ නැත්නම් ඔබ අවදි වුණේ දැන් වෙන්නට පුළුවන්. හැබැයි අපේ දැන් හෝරාව කාල සීමාවකුත් මිනිත්තු 11ක් ගත වෙලා. උදෑසන වෙලාව 9:05 වෙලා මිනිත්තු 11ක්. ඔබ සමන් දෙමින් සිටින්නේ ට්‍රිපල්සෙට් ගුවන්විදුලි ඉරිදා සිංහල විකාශයට. ඒ වගේම මේ මාසේ පුරාවට ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය වැඩසටහන් වලට අමතරව රේඩියෝ තෝන් වැඩසටහන. ඉතින් ඒ නිසා වෙන අපි ඔබට මතක් කරනවා 94 15 19 23ට කතා කරලා ඔබේ දායකත්වය ඔබේ වැඩසටහන වෙනුවෙන් ලබා ගන්න. ඒ වගේ මතක් කරන්න කැමති ක්‍රම දෙකකට පුළුවන් ඔබට මේ වැඩසටහන් එක්ක එකතු වන්නට. ඔබට පුළුවන් වසර කාල සීමාවට ඔබේ සමාජිකත්වය ලබා ගන්න ට්‍රිපල් සෙට් ගුවන්විදුලියේ සමාජිකයෙකු හැටියට. එයත් කණ්ඩායමේ වර්ධනයට ඉතා ප්‍රබල හේතුවක්. ඒ කරන්නත් අමතක කරන්න එපා. ඊට අමතරව ඔබ සවන් දෙන අනිත් හැමෝටම ඊට අමතරව පුළුවන් ඔබ කැමති මුදලක් ලබා දෙන්නට 94 15 19 23 එහෙම නැත්නම්
1: ttpulse.com.au
0: වලට ගිහිල්ලා ගෙවුම් ක්‍රමය හොයලා රේඩියෝ තෝනේට මුදල් ලබා දෙන්න කියන මතක් කිරීමත් අපි කරනවා. හොඳයි, අපි තවත් ගීතයකට පිවිසෙමු.

0: මහෙන්ද්‍ර ගීතය අහලා තිබුණාද?
1: නෑනේ, මම මේ පළවෙනි වතාවට තමයි මේ ගීතය ඇහුවේ. හරිම ලස්සන ගීතයක්. මම හිතන්නේ අවුරුදු 30-40කට ඉස්සෙල්ලා ගීතයක් වෙන්නේ ඇති.
0: ඕ නෑ නෑ, ඉන්ද්‍රාණිගේ සංයුක්තත ටිකක් තිබුණා මා ගාව. නමුත් ඉතින් මේ ඒක ඒ ගීතයේ තෝරල විකාශය වුණේ නෑ. මම ඉතින් අද අහඹු ලෙස ඒ ගීතයේ තෝරල විකාශය කරා.
1: ඔව්, ඉතින් අපේ 3TPC රසන හසනන්ට මේ වගේ විශේෂ අවස්ථාවලුත් ලැබෙනවා.
0: හොඳයි, මොකද අපි පණිවිඩේ.
1: ඔව් දසුන්, ඇත්තටම මං හිතන්නේ අපි අසන්නන්ට මතක ඇති පහුගිය සති දෙකේම අපි ධම්මචින්තාවෙන් විකාශන වුණේ කෘතවේදීතාවයේ වටිනාකම ගැන. ඉතින් ඇත්තටම මේ කෘතවේදීතාවයටම සම්බන්ධ වැඩකටයුත්තක් සිද්ධ වෙනවා ඉරිදා, ඔක්තෝබර් 18 ඉරිදා. ඇත්තටම ඒක පවත්වන්නේ ආදි ආනන්දියන්ගේ වික්ටෝරියානු සංගමය ෆවුන්ඩර්ස් දේ දාන පූජාව. ඒ කියන්නේ මේකේ ආදිකර්තෘවරුන් සඳහා කරන දානමය පුණ්‍ය කර්මයක්,
0: පින්
1: පැමිණවීමක්. ඒකේ අරමුණ වෙලා තියෙන්නේ ආදි මේක හදපු ආනන්ද මහවිද්‍යාලය හදපු අයට වගේම ඊට පස්සේ හිටපු ගුරුවරුන්ටයි
0: ඒ ලබා දුන් හැමෝටම අද වෙනකම් මේ ගමනේ.
1: ඒ විතරකුත් නෙවෙයි, අපි දන්නවා අපේ රටේ අවුරුදු ගාණක් පැවතිත යුද්ධය වෙනුවෙන් අතපය ජීවිතය පූජා කරපු බොහෝ ආනන්දි ආනන්දියන් ඉන්නවා. ඒගොල්ලන්ටත් පින් පැමිණවීමත් මේකේ අරමුණක්.
0: ඒ කියන්නේ මොනෑම හෝ ක්‍රමයකින් ආනන්ද විද්‍යාලයේ නාමය ඉදිරියට ගෙන ගෙපු හැමෝටමත් පින් අයිති වෙනවා.
1: සහ රට ජාතිය
0: වෙනුවෙන්. ඔව් නෑ නෑ, ඒක තමයි නම ගෙනියන්නේ. එතකොට ආය ආනන්ද විද්‍යාලය ඉස්සරහට එනවා.
1: ඔව්. එතකොට මේ ආදි ආනන්දියන්ගේ ෆවුන්ඩර්ස් ඩේ දාන පූජාව, එහෙම නැත්නම් දානමය පින්කම පැවැත්වෙන්නේ 18 ඔක්තෝබර් 18 ඉරිදා උදේ 10 සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ. ඇත්තටම ඒක සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ පැවැත්වුණාට ඒ ප්‍රදේශයේ තියෙන විහාරස්ථාන තුනකින් භික්ෂුන් වහන්සේලා එතනට වැඩම කරනවා. ඒක
0: ඒ කියන්නේ පලාතින් හැමෝම එකතු වෙනවා.
1: ඔව්. ඉතින් සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අපි මුල් ලිපිණයක් කියන්න ඕනෙ වෙන්නේ.
0: හැමෝම දන්නවා.
1: හැමෝම දන්නවා. ඉතින් මේ වගේ කටයුත්ත සිද්ධ වෙනවා. ඉතින් කවුරු හරි මේකට සහභාගී වෙන කෙනෙකුට දානය රැගෙන එනවා නම් අමිලට කතා කරන්න පුළුවන් 04.03.708.273, එහෙම නැත්නම් සංජීවට 04.25.619.355. ඒ වගේම තමයි දසුන් මේ කෘතවේදීභාවය ගැන කතා කරනකොට තව පොඩි දෙයක් ලංකාවෙත් වෙනවා ආනන්ද විද්‍යාලය. මම හිතන්නේ වෙන විද්‍යාලවලත් මේක වෙනවා ඇති.
0: අනිවාර්යයෙන්
1: ටීචර්ස් මෙඩිකල් කැම්ප් කියලා එකක් සිද්ධ කරනවා. ඇත්තටම ඒකෙදි කරන්නේ දැනට ජීවත් වෙලා ඉන්න සියලුම ගුරු මහත්මරොන්තරුන්ට ඒකට ආරාධනා කරනවා ඉස්කෝලේ.
0: ඒ කියන්නේ දැනට උගන්වන නෙමෙයි,
1: දැනට උගන්වන සහ රිටයර් වෙච්ච
0: විශ්‍රාම සුවයෙන් ගත කරන
1: හැමෝටම ආරාධනා කරලා ලංකාවෙ ඉන්න දක්ෂම වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ඒගාවට ටෙස්ට් කරන උපකරණ ඔක්කොම ගෙනල්ලා පාසලේ හෝල් එකට
0: ඔවුන්ගේ අවශ්‍යතාවයන්
1: ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය, ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණ සියලුම දේවල් කරලා දෙනවා. ඊට අමතරව උදේ දහවල් හොඳ භෝජන සංග්‍රහයක් පවත්වලා ඒගොල්ලන්ට මොනවද gift එකකුත් දෙනවා. ඊටත් අමතරව ඒකේට ඉස්සර මම ලංකාවේ ඉන්නකොට ඒක සහභාගී වෙනවා. මෙහෙට ආවට පස්සේ නම් ඒකට අරමුදල් යවන එක විතරයි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකේ තියෙන ලස්සනම දේ තමයි හුඟක් වයෝවෘද්ධ ගුරු මහත්මීන්ට එන්න බැරි නම් අපි එකගෙන එනවා එතෙන්ට. ඒගොල්ලන්ට තමන්ගේ සහෝදර ගුරුවරු ගුරුවරිය හම්බු වෙලා
0: වෙන
1: සතුට සහ සමහර අයට ඇත්තටම හරිම සතුටුයි තමන් උගන්නපු ළමයි තමන්ට බෙහෙත් කරනවා එතෙන්දි. ඉතින් මං හිතන්නේ මේක මේ ආනන්ද විද්‍යාලයට විතරක් සීමා වෙච්ච එකක්
0: නෙවෙයි. හැම විද්‍යාලයකම ඉන්නවනේ.
1: ඉතින් බොහෝ විද්‍යාලවල මේක කරනවා ඇති. නමුත් මේ කෘතවේදීභාවය ගැන කියනකොට මට මතක් වුණා. ඒකත් අපි කියන්නේ එක මතක් කරන්නේ හොඳයි.
0: අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් මම තවත් පුංචි පණවිඩයක් ඔබට ගේන්න සූදානම් වෙනවා. ඊට ඉස්සෙල්ලා මං හිතනවා මේ ගීතයේ ඛණ්ඩයක් විකාශය වෙන්නට ඇරලා ඔබේ මතකයේ තෙන්ට අරන් ගිහිල්ලා මේ පණවිඩය ගෙනාවොත් සුදුසුයි කියලා. හොඳයි, අපි සවන් දීලා බලමු මෙන්න මේ ගීතයට. ඔබ පසුගිය කාලේ හොඳට හපු පුරුදු ගීතයක්.

0: මං හිතන්නේ ඔබේ මතකයේ අලුත් වෙන්නට ඇති මොකද්ද මේ ගීතය කියලා. පසුගිය වකවානුවේ ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතයක්. ඔබ නොදන්නවා වුණාට මේ ගීතයේ නිර්මාතෘවරයා, ගීතයේ රචකයා මහේන්ද්‍රත් දන්නව ඇති.
1: ඔව්, මෙල්බන් නුවර නිවාසය
0: කරන්නේ. මෙල්බන් නුවර වාසය කරන්නේ කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ ඩීන් සයිඩ්හි පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ. ඉතින් අපූර්ව පද රචනයක් මෙවන් වූ ගීතයක් ලියලා ඊට පස්සේ මේ ගීතය ඉස්සරහට ගෙන හඬ පෞරුෂවේ තමයි විශාරද මනෝරි උග්ගලගේ රජුන් එපා මින් මතුවට කියන ගීතය හදපු අපේ ස්වාමීන් වහන්සේගේ. ඒ වගේ ගීත රචනා ඇතුළත් රන්මැලිසෑයේ ගීපොත දොරට වැදීමේ උත්සවය පැවැත්වෙනවා. ඔක්තෝබර් මාසේ 17 වෙනිදා සෙනසුරාදා පස්වරු 6 සිට 8 දක්වා පැවැත්වෙන ස්ථානය බැංක්ෂියා තියට නොම්බර 8 සිට 20 දක්වා ජනීන් රෝඩ් කීස්බරෝ සෙකන්ඩරි කොලෙජ් කියලා කිව්වට එඩ්‍රෙස් එක ලිපිනේ තියෙන්නේ 8 සිට 20 දක්වා ජනීන් රෝඩ් ස්ප්‍රිංවේල් සවුත් හැටියට. පෝස්ට් කෝඩ් එක 31.72. ඉතින් මේ පොත විවෘත කිරීමේ උත්සවයට ඒ පොතේ අන්තර්ගත වෙන ගී රචනාවල් ගායනය කිරීම සඳහා මහා ගාන්ධාර්ව සුනිල් එදිරිසිංහයන්ගේ පුත් සංඛ එදිරිසිංහ සමගින් මේ විකාශය වන ගීතය ගායනා කරන විශාරද මනෝරි උග්ගලගේ මහත්මිය සහභාගි වෙනවා. ඉතින් මේ සඳහා සංගීතයේ සජීවි සංගීතයේ ඉන්ද්‍රජිත් මිරිහාන විසින් සපයනු ලබනවා. ඉතින් කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේගේ රන්මැලිසෑය ගීපත දොරට වැඩීමේ උත්සවය පැවැත්වෙන දවස මම නැවතත් මතක් කරනවා. ඔක්තෝබර් මාසේ 17 වෙනිදා සෙනසුරාදා පස්වරු 6 සිට 8 දක්වා පැවැත්වෙන ස්ථානය බැංක්ෂියා තියට කීස්බරෝ සෙකන්ඩරි කොලෙජ්, ලිපිනය 8 සිට 20 දක්වා ජනීන් රෝඩ් ස්ප්‍රිංවේල් සවුත් වික්ටෝරියා 31.72. ටිකට් පත් සඳහා ඔබට කතා කරන්න පුළුවන් ඩීන් සයිඩ්හි පාරමිතා විහාරස්ථානය, එහෙම නැත්තං එහෙම පාරමිතා විහාරස්ථානයේ සාමාජික මහතුරුණින්නෝ බටහිර වික්ටෝරියාන බෞද්ධ සංගමේ මහත්මයට කතා කරලා ඔබේ ටිකට් පත් ලබා ගන්න පුළුවන්. දුරකථන අංකත් ඉදිරියේදී ලබා දෙන්නම්. හොඳයි, අපි ගීතේ සම්පූර්ණයෙන්ම සවන් දෙමු දැන්.

0: ඉතින් ඔබට පුළුවන් කතා කරන්නට 97.47.2. ඒ තමයි ඩීන්ස් අයිඩි පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ දුරකථන අංකය. ඒට කතා කරලා ඔබට ටිකට් ලබා ගන්නට පුළුවන් විදියක් පුළුවන්ද සිතා ගන්නට හවා ගන්නට පුළුවන්. කිරං දර්ශනපති කිරම සුමංගල හිමි පාණන් වහන්සේගේ ගේ සංකල්පනා ඇතුළත් රන්මැලිස අය පොතදොරට වැඩීමේ උත්සවය පැවැත්වෙනවා. ඒ වගේම ගී සමාධිය ඔක්තෝබර් මාසේ 17 වෙනිදා සෙනසුරාදා පස්වර 6 සිට 8 දක්වා ආරාධිත ගායනා සඳහා මහා ගාන්ධර්ව සුනිල් ඉදිරිසිංහයන්ගේ පුත් සංකේ ඉදිරිසිංහ පැමිණෙනවා. ඒ වගේම රජුන් එපා මින්මදුවට ගීය ගැයූ මහා හඬ පෞරුෂය විශාරද මනෝරි උග්ගලගේ ගීතයේ සංගීතය ඇයගේ. ඒ වගේම ඇයගේ තව ගීත රාශියක් ඇතුළත් වෙනවා. සංකේ ඉදිරිසිංහ සමගින් මනෝරි උග්ගලගේ තමයි සම්බන්ධ වෙන්නේ ගී සමාධියට රන්මැලිසෑය පොතදොරට වැදීමේ උත්සවය පැවැත්වෙන්නේ බැංක්ෂියා තියටර් කීස්බරෝ සෙකන්ඩරි කොලේජ් නොම්බර් 820 ජනීන් රෝඩ් ස්ප්‍රිංවෙල් සවුත් හිදී. වැඩි විස්තර සඳහා 97.47.19.2 කතා කළ වැඩි විස්තර හෝ ටිකට් පතක් ලබා ගැනීමේ ක්‍රමවේදය ඔබට සලස්වා ගන්න පුළුවන්. ඊළඟට අපි ඔබට මතක් කරනවා අද දවසේ අපේ අත්‍යවශ්‍යම කාරණය තමයි ඔබේ දායකත්වය ත්‍රිත්‍රිපරිසෙට් ගුවන්විදුලියේ සිංහල වැඩසටහනට ලබා දීම. ඔබ සවන් දීලා ඉන්නවනම්, ඔබ හිතනවනම් තවත් කෙනෙක් සවන් දෙනවා නැතුව ඇති මේ වෙලාවේ කියලා, අන්න යාට දුරකථන මුතුමා දීලා මතක් කරන්නේ කියලාත් අපි ඔබට මතක් කරනවා. 94.15.19.23 කතා කරලා ඔබේ දායකත්වය ලබා දෙන්න ත්‍රිත්‍රිපරිසෙට් ගුවන්විදුලියේ රේඩියෝ තෝන් වැඩසටහනට. මේ ඔබ ලබා දෙන දායකත්වය බ්‍රහස්පතින්දා රාත්‍රී 11:00 සිට 1 දක්වා පැවැත්වෙන සඳතරු වැඩසටහනටත්, ඒ වගේම සෙනසුරාදා උදෑසන 7:00 සිට 8 දක්වා පැවැත්වෙන
1: ශනිදාසාදේ
0: වැඩසටහනටත්, ඒ වගේම ඉරිදා උදෑසන පැවැත්වෙන සිංහල වැඩසටහනටත් උදේ 8:00 සිට 10 දක්වා පැවැත්වෙන මේ දායකත්වය පොදුවේ ලැබෙන්නේ සිංහල වැඩසටහන් ගෙනෙන කණ්ඩායමට TSZ ගුවන්විදුලියේ. ඉතින් ඔබට අන්තර්ජාලය ඔස්සේත් පුළුවන්, සමහරට අපහසුකම් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි වැඩිමනක් මතක් කරනවා 94.15.19.23 කතා කරන්නයි කියලා. මොකද ඒක අපිට පහසුයි. අපි සූදානමින් ඉන්නවා ඔබේ දුරකථන ඇමතුම අපිට ලැබෙන තුරු.

ගීත ගයන කලා මංගල ඩෙනෙක්ස් ඔබ තාමත් ඇමතුවේ නැත්නම් අපි බලාගෙන ඉන්නවා ඔබ අපන් අමතනතුරු 94.15.19.23 රේඩියෝ තෝන් වැඩසටහනටයි අපි ඔබේ දායකත්වය ප්‍රාර්ථනා කරන්නේ අද දවසේ. මේ වර්ෂය ඉතාමත්ම කනගාටු දායක වර්ෂයක් කිව්වොත් නිවැරදි. සිංහල ස්වභාවිත සංගීතයට ආදරය කරපු ඔබට ගායක ගායිකාවන් බොහෝ පිරිසක් මේ වර්ෂයේ 2026 වර්ෂයේ අපේ ශ්‍රී ලංකාවේ මාතෘභූමිය හැරගියා. ඉතින් අපිට අමතක කරන්නටම බැහැ විශාරද ආචාර්ය නන්දා මහලිනිය. ඇය ගායනා කරපු ගීතයක් පවන සංගීත වැඩසටහනට ඒ කාලේ.

ගීතය ගායනා කළා ආචාර්ය නන්දා මාලනිය, ගීපද සංකල්පනාව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන්. මතක් කරන ඔබට දුරකථන අංකය අපේ මැදිරි සංකීර්ණයේ 94 15 19 23. තවත් හරියට මිනිත්තු 14 13ක් විතර අපි ඔබ එක රැඳිලා ඉන්නවා ඔබ ලබා දෙන දායකත්වය සැනිටුහන් කරගන්නට. අද විකාශය වෙන්නේ විශේෂිත වූ රේඩියෝ තෝන් වැඩසටහන. රේඩියෝ තෝන් වැඩසටහනෙන් කරන්නේ ඔබට ඔබේ වැඩසටහන වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙනට අවස්ථාවක් සපයන එක. වසරක් පුරාවට සතියන්ත 52ක්, බ්‍රහස්පතින්දාවන් 52ක්, සෙනසුරාදාවල් 52ක්, ඉරිදාවල් 52ක් ඔබට වැඩසටහන් ගෙන ට්‍රිපල් සෙට් ගුවන්විදුලියේ සිංහල කණ්ඩායමට ඔබේ දායකත්වය ලබා දෙන්නට අපි ඔබට ආයාචනා කරන, ආරාධනා කරන ඉල්ලා සිටින දවස. ඉතින් ඉදිරි දින කිහිපෙත් පුළුවන්. නමුත් අපි ඔබට මතක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න දැන් කතා කරන්න 94 15 19 23 ඔබේ දායකත්වය ලබා දෙන්න කියන ආදරණීය ඉල්ලීම ඔබට ඉදිරිපත් කරනවා. මම ඊළඟට තෝරාගත්තා මෙල්බන් නුවර මේ දවස්වල අපිත් එක්ක ජීවත් වෙන නිලක්ෂි හැලපිටිය මහත්මිය ගායනා කරන ගීතයක්.

0: ඉතින් අපි නිලක්ෂිත සවන් දෙන අතරතුරේ මහේන්ද්‍ර පැමිණියාම ඇදිරියට තවත් අපේ හිතවතුන් කීප දෙනෙක් අපිට කතා කරපු
1: දසුන්
0: විස්තර අරගෙන
1: වසන්ත සහ දීපිකා යුවල එසෙන්ඩන් වලින් ඩොලර් 50ක් පරිත්‍යාග කරා ත්‍රිපිටිසෙඩ් රේඩියෝ ටෝන් එකට. ඒ වගේම අපි හැමෝම දන්නවා බ්‍රන්ස්වික් සිංහල ප්‍රජා සංගමය විශාල වැඩ කොටසක් කරනවා. බ්‍රන්ස්වික් සිංහල ප්‍රජා සංගමයත් ඩොලර් 50ක් පරිත්‍යාග කරා රේඩියෝ ටෝන් එකට.
0: ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සැම සියලු දෙනාට. බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ ප්‍රජා සංවිධානයේ අනිත් අපේ
1: වසන්ත සහ දීපිකා කියන
0: යුවලට. හොඳයි. ඔබටත් බොහොම ස්තුතියි.
1: ඒ වගේම තමයි කුඩා දියණියන් දෙදෙනෙක් ප්‍රවීණා සහ විනිරි ෆනෑන්ඩු. ඒ දියණියන්
0: ඒ කාලේ කුඩා කොට කුඩා නෑ, දැන් බොහොම වැඩුණු තරුණයන් දෙදෙනෙක්. හොඳයි. දුවල දෙන්නටත් බොහොමත්ම ස්තුතියි.
1: කැරලයින් ස්ප්‍රින්ග් වලින් ඩොලර් 100ක් පරිත්‍යාග කරනවා.
0: මම හොඳට දන්නා දියණියන් දෙදෙනෙක්.
1: ඔව්. ඒ දියණියන්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ස්ප්ලිට් සිස්ටම්, කූල් රූම්, ඒ වගේම ගවර්න්මන්ට් රිබේට් එකට තමන්ගේ හීටින් එයා කන්ඩිෂනින් වලට වෙනස් කරගන්න, ඒ වගේම මේ එයා කන්ඩිෂනින් සම්බන්ධයෙන්, ඒ කියන්නේ වායු සමනය කර ගැනීම සම්බන්ධයෙන්, හීටින් වලට
0: වායුව සමනය කර ගැනීම
1: සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම කටයුතු කරන නොයෙල් එයා කන්ඩිෂනින්, එහෙම නැත්නම් නොයෙල් එයාකොන් අපිට ඩොලර් 150ක් පරිත්‍යාග කරා. ඒ වගේම නොයෙල් මහත්මයව සම්බන්ධ කරගන්න ඕන නම් කතා කරන්න පුළුවන් 0414111291902. ඉතින්
0: මතක ඇති කාල සීමාවක් තිස්සේම නොයෙල් එයාකොන් ආයතනය අපිත් එක්ක එකතු වෙලා ඉන්නෝ. ආයතනයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. නොයෙල් මහත්මයට අපි ස්තුතිවන්ත වෙනවා.
1: ඔව්. ඒ වගේම තමයි බර්නඩින් මානෙල් මහත්මිය ඩැන්ඩි නොංගලින්
0: ඔව්
1: ඩොලර් 50ක් අපේ රේඩියෝ තෝන් එකට පරිත්‍යාග කරා.
0: ඩැන්ඩොන් සිට කතා කරපු මානෙල් මහත්මියටත් අපි ස්තුතිවන්ත වෙනවා රේඩියෝ තෝන් වැඩසටහනට ඔබේ දායකත්වය පිළිබඳව සිංහල කණ්ඩායම වෙනුවෙන්. මෙතෙක් ආදර ලබා දුන් ඔබ සැම සියලු දෙනාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. තවත් හරියටම මිනිත්තු 8ක් කාල සීමාවක් තියෙන්නේ. ඉක්මනට කතා කරන්න 94:15:19:23 මං හිතුවා සමන් ලෙනින්ගේ ගීතයක් එකතු කරන්න මීළඟට. ඒ වගේම අංකය මතක් කරනවා 94:15:19:23.

එදින් නැවතත් මතක් කරනවා දුරකථන අංකය 94 15 19 23ට අප අමතන ලෙසට ඔබට මේ සුජතා අත්න

ಗೀತೆ ಗಾಯನಕಲ ವಿಶಾರದ ದಯಾರತ್ನ ರಣತುಂಗ සමගින යනට වැඩි වෙලාවක් නැහැ 94.15යි 19.23ට තවමත් පුළුවන් ඔබට අපව අමතන්නට රේඩියෝ තෝන් වැඩසටහනට ඔබේ දායකත්වය ලබා දෙන්නට 9.58යි වෙලාව

0: දසුන්
1: තව
0: ඒ වගේම තමයි සුමිත් සහ ශ්‍රීමාලි යුවල බන්දුරාවලින් ඩොලර් 50ක් පරිත්‍යාග කරා. ඉතින් අපි දන්නවා අපේ සංගම් වලට ඒ වගේම විහාරස්ථාන වලට මේ වගේ සාමාන්‍ය අර සංගමේ අවසර අරගෙන ඒවා ලෑස්ති කරගන්න
1: ඕනේ.
0: අද ලැබුණ නැති වුණාට අපි බලාපොරොත්තු වෙනවා මේ බොහෝ අය ලබන සතිය ඉඳන් අපිට මීට වැඩිය ආධාර උපකාර කරයි කියලා. ඒ වගේම අපි මතක් කරනවා දමදීප භාවනා මධ්‍යස්ථානයේ ඒ වගේම ප්‍රවීණා සහ විනුරි දියනියන් නොයෙල් එයාකොන් බර්නි දිනා මානෙල් රෝහණ කරුණාරත්න සරත් රණතුංග ස්පර් සංවිධානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය වසන්ත සහ ප්‍රජා සංගමය සුමිත් සහ ශ්‍රීමාලි වල අද අපිට පරිත්‍යාග කරා මේ ගුවන් ඉදිරිය.
1: ඉතින් අද වැඩසටහනට එකතු වුණා මාහත් සමකින් මහේන්ද්‍ර කාලිංග මුදලි කුමාර් දිසානායක. වැඩසටහනේ අනිත් පිරිවරේ නමකයන්ට වෙලාවක් නැහැ. අපි ලබන සතියේත් හමු වෙනවා. ඉතින් එතෙක් ඔබට ආයුබෝවන්. මම දසුන්ෙන් ගජමන්. ලබන සතියේ රේඩියෝ තොන් වැඩසටහනෙන් හමු වෙමු. නැවතත් ආයුබෝවන්. සුවදායි සතියක් ඔබට.